හරය ඔයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.

0: කිරීක්ෂණ තමවනදේ බාහිර මත සිරිතක් එන්පල් නෝ නියබල අපේතකවත සෞදි බාකුම්ලාසනේන පූජා වත්කින් විසම
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.